0: තරම්
1: වසන්තය ඉතිං උපමා වෙනවා ආදරයට ආදරයේ මිරහවත් මේ විදිහට ඉතිං වසන්තයෙන්ම පටන් ගන්න වෙලාවල්

පොළොව මත ඇවිද යන විට අහස බිම බලන් දකින්වා විය හැකිය මසිත කවි ලියන අයුරු. හිරු එළිය පෙනෙන්නේ මා කවිය ලියූ මොහොතේ. සඳ කිරණ විහිඳුනොත් මගේ කවිය සැඟවෙයිද? මලානික සඳ එළිය යට දිලෙන ඒ මුහුණ කඳුළු බිඳු නොසලමින් බලාගෙන ඉන්න විට මසිත ලියූ රස කවිය අහස උදුරන් යද්දී මගේ දෙනෙත් බොඳ වෙලා එල්ුණා මං අහසේ. DMA ගුණවර්ධන නවසීලන්තේ අපි කවිසරණියේ WhatsApp සමූහෙන් තමයි ඒ අපූරු පදපෙළ උපුටාගත්තේ.

සතියේ මැද දවස බදාදාවේ කාන්සියක් මාන්සියක් දැනෙන වෙලාවක ඉතින් මේ විදිහට සංගීත ඛණ්ඩයක් එක්ක ගීතයක් එක්ක දැහැන් ගත වෙන්නට පුළුවන් නම් ඒ කාන්සිය මාන්සිය නිවී යයි. ඉතින් විශේෂයෙන්ම ඔබ මේ අපතෝරණ ගීත අයත් කාලයට, ඒ කියන්නේ 1970-80 දශකයන්ට අයත් නම් දරුවෙකු වැඩිහිටියෙකු දරුවෙකු හෝ වේවා වැඩිහිටියෙකු හෝ වේවා ඉතින් ඔබව රැගෙන යාවි මේ ගීත අතීතයට. ඔබේ මතකයන් අවදි කරાવી මේ ගීතවලින් ඔබේ අතීතයේ මතකයන්. මියුරු මතකයන් වෙන්නත් පුළුවන්. අමීරි මතකයන් වෙන්නත් පුළුවන්. නමුත් සෑම මතකයකම තිබෙනවා ගත යුත්තක් සුන්දර බවක් අවසානයේදී විශේෂයෙන්ම මේ ගීතත් එක්ක බැඳුණු. ඉතින් සත්සරාව තුලින් ඔබ වෙත අපගෙන එන්නේ ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ ඒ කාලේ කිව්වේ 1970-80 දශකයේ ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ බිහි වුණු විශිෂ්ටතම ගීත. ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ වැදි ගීතයටත් හිමිවන්නේ බොහොම වැදගත් ස්ථානයක්. ශ්‍රී ලංකාවේ බොහෝ ගීත තියෙනවා මේ වැදි ගී ඇසුරින් දැනුණු

වෙලාව පස්වරු හත පසු විනාඩී 24යි. මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. කතා කරමින් සිටියේ වැදි ගීත, එහෙම නැත්නම් මේ ආදිවාසීන්ගේ ගීත ඇසුරින් ආදිවාසීන්ගේ සමාජයේ ඒ සමාජයේ චර්යාවන් ඇසුරින් බිහි වුණු ගීත ගැන. ඉතින් ඒ කලෙක 6 වෙනි පෙරකුම්බා රජුගේ අන්තක්පුරේ සිටියායි කියනවා වැඩි විස්සක් මේ වැඩි එහෙම නැත්නම් ආදිවාසී ජනතාවට ඒ කොට්ටාෂයට අයත් කාන්තාවක් විස්සක් විදිහට ඉඳලා තියෙනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ රජතුමාගේ අන්තක්පුරයේ. ඉතින් මේ බිසවට දරුවෙක් සිටියාලු. ඉතින් ඇය මේ දරුවා නැලවීමට මේ ආදිවාසීන්ගේ නැත්නම් මේ වැදි ජනතාවගේ වැදි නැලවිලි ගීත භාවිතා කරා කියලා ඒ ගීත අප්‍රසිද්ධ සාහිත්‍යයේ තිබිලා තියෙනවා. ඉතින් ඒ සුරින් ඉතාමත් මියුරු ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. ආචාර්ය පඬිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සහ සමිතා එළඳතී මුදුන් කුටුව විසින් ගයන ඉතින් මේ ඒ ගීතය.